කේවඩ ආඛානාව ශ්‍රී රාග මෛලා පෑලා ලේඛේ බෝලන බෝලනා ලේඛේ ખાණා ખાඕ ලේඛේ වාට ચલાઈયા ලේඛේ સુણ વેખાઓ ලේඛේ સાલવાઈ